0: ආයුබෝවන් සුබු උදෑසනක් තයාබර අසන්නනි. තවත් විවේකී ඉරිදා උදෑසනක ඔබ මේ එක්වන්නේ 4EB ගුවන් විදුලියේ ශ්‍රී ලාංකික කණ්ඩායමේ පොඩිත්තන් ගෙන එන තවත් පුංචි අපේ රේඩියෝ වැඩසටහනක් සමගින්. අද 2026 වසරේ සැප්තැම්බර් මස 13 වන ඉරිදා. ඔබට කතා කරන මම නෙතාරා ගම්ලක්ෂගේ. අද මා සමග වොනල් විජේකෝන් මැදිරියේ ඉන්නවා ඔබට වැඩසටහන ගෙන ඒමට. ආයුබෝවන් වොනල්.
1: ආයුබෝවන් නෙතාරා. ඒ වගේම අද වැඩසටහනට තාක්ෂණික සහාය පුංචි අපේ රේඩියෝවේ තාක්ෂණික ශිල්පී නෙතුල් කීර්තිරත්නගෙන්. ආයුබෝවන් නෙතුල්.
2: ආයුබෝවන් වොනල්. ආයුබෝවන් නෙතාරා.
0: ඔබ මේ වෙලාවේ බ්‍රිස්බන් නුවර නම් ඔබේ රේඩියෝව FM 98.1 චූන් කළොත් අපට සවන් දෙන්න පුළුවන්. නැතිනම් ලෝකයේ කොහේ හිටියත් www.4eb.org.au වෙබ් අඩවියෙන් අපට සජීවීව සවන් දෙන්න පුළුවන්.
1: පුංචි අපේ රේඩියෝවේ පසුගිය වැඩසටහන අපේ අසන්නන් ඇහුවා නම් අමුතු විශේෂත්වයක් දකින්න ඇති. අපි අලුත් විශේෂංක කිහිපයක් එකතු කරලා නැවුම් විදියට තම වැඩසටහන ඉදිරිපත් කළේ.
0: ඔව් වොනල්, අද වැඩසටහනත් ඒ විශේෂාංග සමග ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපේ කණ්ඩායම දැන් ලොකු නිසා අපිට පාසල් වාරියකට වැඩසටහන් දෙකක් කරන්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා.
1: ඉතින් අදත් අපේ කණ්ඩායමට අලුතින් එක් වෙච්ච යාළුවෝ දෙන්නෙක් අද වැඩසටහන අතරතුර අපි ඔබට හඳුන්වා දෙන්නම්.
0: පසුගිය ඉරිදා, ඒ කියන්නේ සැප්තැම්බර් 6 වෙනිදා ලෝක පියවරුන්ගේ දිනය සැමරුණා. සංස්කෘතිමය වශයෙන් මාවරුන්ගේ දිනය, පියවරුන්ගේ දිනය ශ්‍රී ලාංකිකයන්ට ලොකු සමීපතාවයක් නොතිබුණත් මම හිතන්නේ ඒකේ වැදගත්කම අඩු කරන්න බෑ කියලා.
1: ඔව් නෙතාරා. ඉතින් අද වැඩසටහනේ මුල්ම ගීතය විදියට පිය ගුණ ගීයකින් වැඩසටහන ආරම්භ කරන්න අපි කල්පනා කරා. සුලභ මෞගුණ ගීත අතරින් මේ දුලභ පිය ගුණ ගීතය අපි තෝරගත්තා.

0: ಈ ಗೀತೆಯ ಗಾಯನಾ ಕಲೆ ಕ್ರಿಶಾಂತ ಎರಂದಕ ಮಾಮ. ಪದ ರಚನೆಯ ಗಾಯಮಿನ್ ದಿಸಾ ನಾಯಕ ಸಹ ಸಂಗೀತೆಯ ಸಮನ್ ಪೆರೇರಾ ಮಾಮಾಗೆನ್.
1: ಮೌವರುಂಗೆ ದಿನ ಪೇವರುಂಗೆ ದಿನ ಗಣ ಕಥಾ ಕರ್ನಕೊಟ ಅಪಿ ಕಥಾ ಕರಂಡ ಓನ ತವತ್ ವಿಶೇಷ ಕಾರಣಾವಕ್ತಿಯನ ವಿಶೇಷಯನ್ಮ ವೆನಾತ್ ರಟವಾಲ್ ವಲಟ ಸಂಕ್ರಮಣೆಯ ವೂ ಪೌಲ್ ಮುಹುನ ದಿನ ಸಂವೇದಿ ತತ್ವಕ್ ತಮಾಯ್ ಜನರೇಷನ್ ಕಾನ್ಫ್ಲಿಕ್ಟ್ ಎಕ ಅಪಿ ಜೀವತ್ ವೆನ ಆಸ್ಟ್ರೇಲಿಯಾವಟತ್ ಮೇಕ ಹುಂಗಕ್ಮ ಅದಾಲಾಯ್.
0: ಅಪಿ ದ್ಯಾಂಗ್ ಒಬಟ ಇದಿರಿಪತ್ ಕರನ ವಿಶೇಷಾಂಗೆ ಏಗನ ಸಾವಧಾನವ ಸಂವೇದಿವ ಅಹನ್ನ.
2: ಅಪಿ ಜೀವತ್ವೇನ ಲೋಕೇ ವಿವಿಧ ರಟವಲಿನ್ ಪೆಮಿನಿ ಮಿನಿಸುನ್ ಜೀವತ್ವೇನ ಬಹು ಸಾಂಸ್ಕೃತಿಕ ರಟಾಕ್ ವೆನ ಆಸ್ಟ್ರೇಲಿಯಾವೆ. ಅಪೇ ಪಾಸಲೆ ಯಾಲು ದಿಹಾ ಬೆಲುವತ್ ಏಕ ಹೊಂದಟಮ ಪೇನುವಾ.
3: ಸಮಾರ ಶ್ರೀಲಂಕನ್ ಪೌಲ್ ವಲಿಂಗ್ ತವತ್ ಅಯ ಇಂಡಿಯಾವೆನ್ ಚೀನಯನ್ ವಿಯೆಟ್ನಾಮಯನ್ ಫಿಲಿಪೀನ್ಸ್ ವಲಿಂಗ್ ಯುರೋಪ್ ವಲಿಂಗ್ ಆಫ್ರಿಕಾ ವಲಿಂಗ್ ವಗೆ ಲೋಕ ವಿವಿಧ ರಟವಲಿನ್ ಫೆಮಿನಿನಿ ಪೌಲ್ ವಲ ದಾರುವಾನ್.
2: ಹೆಬೈ ಅಪಿ ಗೊರಾಕ್ ದಿನಕ್ ಇಬಿದುನೆ ನತ್ನಂ ಪುಂಚಿ ಕಾಲೆ ಹದುನೆ ಆಸ್ಟ್ರೇಲಿಯಾವೆ. ಏನಿಸಾ ಸಮಾರ ವೆಲಾವಟ ಅಪಿಟ ಪುಂಚಿ ಪ್ರಶ್ನೆಯಕ್ ಅತಿವೆನುವ ಅಪೇ ಅಮ್ಮಲ ತಾತ್ತಲ ಸಂಸ್ಕೃತಿಯ ಏಕಕ್ ಅಪಿ ಹದುನ ಸಂಸ್ಕೃತಿಯ ತಾವ ಏಕಕ್ ಹಿತನ್ನ ಮೇಮ ಒಯಾಗಿ ಯಾಲು ಎಕ್ ಸೆನ್ಸ್ವಾದ ಪಾರ್ಟಿ ಎಕಟ ಒಯಾಟ ಎನ್ನ ಕೀನುವ ಒಯಾ ಗೆದರ ಗಿಹಿನ್ ಅಮ್ಮಗೆ ಅಹನುವ ಅಮ್ಮೆ ಸೆನ್ಸ್ವಾದ ಮಗೆ ಯಾಲು ಎಕ್ಕೆ ಪಾರ್ಟಿ ಏಕಕ್ ತೀನುವ ಮಠಾತಿಯಂಡ ಪುಲುವಂದ.
3: ඊට පස්සේ ප්‍රශ්න වැලක්. කොහෙද තියෙන්නේ? කවුද යන්නේ? අම්මලා තාත්තලා එතන ඉන්නවද? කීයටද ඉවර වෙන්නේ? කොහොමද ගෙදර යන්නේ? එතකොට අපිට හිතෙන්න පුළුවන් අයියෝ, ඇයි මෙච්චර ප්‍රශ්න? මාව විශ්වාස නැද්ද?
2: හැබැයි අපේ අම්මයි තාත්තගෙන් පැත්තෙන් බැලුවොත් එයාලා හිතන්නේ වෙනස් විදියකට වෙන්න පුළුවන්. මගේ දරුවා ආරක්ෂිතයිද? කවුද එයා එක්ක ඉන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද? ඒ කියන්නේ එක්කම සිද්ධිය දිහා අපි බලන දෙවිදියකට මේ වගේ දේවල් අපේ ජීවිතේ තවත් ගොඩක් තියෙනවා.
3: ඇයි මට යාළුවෝ වගේ රෑ එනකම් එළියේ ඉන්න බැරි? ඇයි මගේ ස්කූල් රිසල්ට්ස් ගැන අම්මයි තාත්තයි මෙච්චර අහන්නේ? ලොකු වුණාම මම කරන්න ඕන ජොබ් එක මටම තෝරගන්න බැරිද? එහෙම නැත්තම් අපේ ශ්‍රී ලංකන් දරුවට නම් ඇයි වීකෙන්ඩ් එකේ සිංහල ස්කූල් හරි ධම්ම ස්කූල් හරි යන්න ඕනේ? මේ වගේ ප්‍රශ්න අපිට කවදාහරි හිතිලා ඇති.
2: හැබැයි අම්මලායි තාත්තලාටත් අපි ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඇයි දැන් අපේ දරුවෝ සිංහල කතා කරන්න කැමති නැත්තේ? ඇයි දැන් අපේ සංස්කෘතික වැඩවලට එන්න කැමති නැත්තේ? අපි කියන හැම දෙයකටම ඇයි ප්‍රශ්න කරන්නේ? මේ දෙපැත්තම ටිකක් බැලුවොත් අපිට වැදගත් දෙයක් තේරෙනවා. අපේ අම්මලා තාත්තලා ඔස්ට්‍රේලියාවට ආවේ වෙන රටක ජීවත් වෙලා. නමුත් අපි බොහෝ දෙනෙක් හැදි වැඩුනේ ඔස්ට්‍රේලියාවේ.
3: එනිසා අපි හිතන විදිය අපේ යාළුවෝ අපේ ස්කූල් ජීවිතයේ අපේ කැමති දේවල් අම්මලා තාත්තලා අපේ වයසේ හිටපු කාලයට වැඩ වෙනස් වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෙවෙයි. ඒ වගේම අපේ අම්මලා තාත්තලා තමන්ගේ හදුන සංස්කෘතියේ හොඳ දේවල් අපිට දෙන්න උත්සාහ කරන එකත් වැරද්දක් නෙවෙයි. එහෙනම් අපි මොකද කරන්නේ?
2: අපිට මේ සංස්කෘතීන් දෙකෙන් එකක් තෝරගන්න ඕනේද? මම හිතන්නේ. උදාහරණයක් විදියට අපි ශ්‍රී ලංකන් ඔස්ට්‍රේලියන් දරුවන් නම් අපිට ශ්‍රී ලංකන් වෙන්නත් පුළුවන් ඔස්ට්‍රේලියන් වෙන්නත් පුළුවන්. පාස්ලේදී යාළුවෝ එක්ක ඉංග්‍රීෂ් කතා කරලා ගෙදර ඇවිත් ආච්චිට සීයට සිංහලෙන් කතා කරන්න පුළුවන්. ෆුටි හරි ක්‍රිකට් සෙල්ලම් කරලා අප්‍රේල් මාසේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සමරන්න පුළුවන්. පීට්සා එකට කැමති වගේම අම්ම හදන රයිස් ඇන් කරි එකට කැමති වෙන්න පුළුවන්. ඒ දෙකෙන් එකක් අතාරින්න ඕනේ නැහැ. ඇත්තටම සංස්කෘතීන් දෙකක් අතර හැදෙන එක අපිට ලැබුණු විශේෂ අවස්ථාවක්. භාෂා දෙකක් කතා කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්. විවිධ සංස්කෘතීන් තේරුම් ගන්න පුළුවන්. විවිධ මිනිසුන් එක්ක පාසුවෙන් කතා කරන්න පුළුවන්.
3: ඒත් අම්මලා තාත්තලා සහ අපි අතර අදහස් වෙනස් වෙන්න වෙලාවට මොකද කරන්නේ? සමහර විට කරන්න පුළුවන් හොඳම දේ තමයි කතා කරන එක. අනිත් හැමෝටම යන්න දෙනවා, මට විතරයි යන්න දෙන්නේ නැත්තේ කියලා තරහ ගන්න වෙනුවට මට මේකට යන්න ඕනේ ඇයි කියලා මම එක්ස්ප්ලেইন කරන්නද කියලා කතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට ටිකක් වැඩි නිදහසක් ඕන නම් ඒ නිදහසත් එක්ක වගකීමක් තියෙනවා කියලා අපි මතක තියාගන්න ඕනේ. කීයට එනවා කිව්වොත් ඒ වෙලාවට එන්න. ප්ලෑන්ස් වෙනස් වුණොත් ගෙදරට මැසේජ් එකක් දාන්න. දුන්න පොරොන්දු රකින්න. එහෙම කළොත් අම්මලා තාත්තලා අපි ගැන විශ්වාසය වැඩි වෙයි.
2: ඒ වගේම අපි එකඟ වෙන්න නැති දෙයක් තිබුණත් ඒ ගැන රෙස්පෙක්ට් කරන්න පුළුවන්. මොකද රෙස්පෙක්ට් කරන කියන හැම දෙයක්ම හා කියන එක නෙවෙයි. අපේ අදහස් වෙනස් වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඒ වෙනස ගැන අපි කතා කරන විදියයි. ඉතින් සමහර වෙලාවට අපිට මෙහෙම හිතන්න පුළුවන්. මම ඇත්තටම කවුද? මම ඕස්ට්‍රේලියන්ද? මම ශ්‍රී ලංකන්ද? ඒකට උත්තරේ මම මේ දෙකටම අයිති කියන එක වෙන්න පුළුවන්.
3: අපේ දෙමාපියන් අපිට ලැබුණ භාෂාව, සංස්කෘතිය, සම්ප්‍රදානය සහ පවුල් වටිනකම අපේ ජීවිතයේ කොටසක්. ඒ වගේම අපි හැදි වැඩෙන ඔස්ට්‍රේලියන් සමාජයත් අපේ ජීවිතයේ කොටසක්. එනිසා අපි ලෝක දෙකක් අතර හිර වෙලා ඉන්නවා කියලා හිතනවන් වෙනුවට ලෝක දෙකක් හොඳ දේවල් එක හැදි වැඩෙන ලැබීම අපිට ලැබුණ වටින අවස්ථාවක් කියලා හිතන්න පුළුවන්. අම්මලා තාත්තලා අපිට ආදරේ.
2: අපිත් අම්මලාට තාත්තලාට ආදරේ. අපි හැදුණ පරිසරයන් වෙනස් නිසා සමහර වෙලාවට අපි එකම දේ දිහා වෙනස් විදියට බලනවා. ඒ නිසා අපි තව ටිකක් එකින් එකට ඇහුම්කන් දුන්නොත්, තව ටිකක් කතා කළොත්, තව ටිකක් එකින් එක තේරුම් ගන්න උත්සාහ කළොත් සමහර විට අපිට තේරේ. අපි ඉන්න සංස්කෘතීන් දෙකක් අතර නෙවෙයි.
3: අපි සංස්කෘතීන් දෙකම එක හැදි වැඩෙන වාසනාවන්ත පරපුරක් කියලා.
1: ඒ සංවේදී මාතෘකාව ගැන කතා කර කෙහාන්ට සහ සංසාලිට ගොඩක් ස්තුතියි.

0: දැන් අපි ඉදිරිපත් කරන්නේ අපේ සිංහල පන්තියේ විශේෂාංගය. අපේ සිංහල පන්තියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සිංහල භාෂාව එන වචන, පද ගැලපීම්, පෙරළු ආදිය බිහිවුණේ කොහොමද, ඒ වගේ තේරුම් මොනවද ආදි තොරතුරු ඔබට ගැන එන්න. අපේ සිංහල පන්තියේ ඔබට ඉදිරිපත් කරන්නේ කුමාර දිසානායක මාමා.
1: අයිබෝවන්, සුබ උදෑසනක් පුංචි දූල පුතාල හැම දෙනාටම. පුංචි අපේ රේඩියෝවේ අලුත් පරිච්ඡේදයකින් අද අපි හමු වෙනවා. ඉතින් අලුත්ම වචනයක් ගැන, ආදරණීය වචනයක් ගැන කතා කරන්නත් මං බලාපොරොත්තු වෙනවා. මම මෙහෙම පටන් ගත්තොත් එහෙම, පුංචි දූල පුතාලට මතකද ඕගොල්ලෝ බහ තෝරන්න පටන් ගත්තට පස්සේ මුලින්ම කතා කරපු වචනය මොකද්ද කියලා? ඔයාලට මතක නැති වුණත් මට නම් අනුමාන කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඒ වචනය එක්කෝ අම්මා වෙන්න ඕන, එහෙම නැත්නම් අම්මා කියන වචනයට සමාන වෙනත් ශබ්දයක් හෝ වචනයක් වෙන්න ඕන ඕගොල්ලෝ කතා කරේ. දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ පුංචි දුව හෝ පුතා උච්චාරණය කරන මුල්ම ශබ්දාතරින් එකක් තමයි අම්මා කියලා කියන්නේ. ලෝකයේ විවිධ භාෂා දිහා බලද්දී මේ වචනේ පිළිබඳව අපූර්ව සමානකමක් පේනවා. අපි සිංහලෙන් අම්මා කියලා කියනවා, ඉංග්‍රීසියෙන් මදර් කියලා කියනවා, සංස්කෘත භාෂාවෙන් මාතෘ කියනවා, පාලි භාෂාවෙන් මාතා කියනවා, හින්දි භාෂාවෙන් මා කියලා කියනවා, දෙමළ භාෂාවෙන් අම්මා කියනවා, අරාබි භාෂාවෙන් උම්මා කියනවා, ඒ වගේම රුසියානු භාෂාවෙන් මාමා කියලා කියනවා, චීන භාෂාවෙත් මාමා කියන ශබ්දය ඇතුළත් වෙනවා, ඒ වගේම ඉස්පාඤ්ඤ භාෂාවේ මාමා කියලා කියනවා, ප්‍රංශ භාෂාවේ මේයා කියනවා, ජර්මන් භාෂාවේ මුට කියලා කියනවා. බලන්නකෝ ලෝකෙ කොච්චර භාෂාවල ඒ වචනය සමානව උච්චාරණය වෙනවද කියලා. ඕගොල්ලන්ට නිකන් හිතිලා තියෙනවද ඇයි මේ අම්මට ආමන්ත්‍රණය කරන වචනේ මෙච්චර සමානකමක් කියලා? භාෂා විද්‍යාඥයන් කියන විදිහට මේකට හේතුව බොහොම රසවත් එකක්. කුඩා දරුවෙක් කතා කරන්න පටන් ගන්නකොට ඔහුට හෝ ඇයට පහසුම පළමුවෙන්ම නිකුත් කරන්න පුළුවන් ශබ්ද අතරේ ම, බ, ප වගේ තොල් එකට එකතු කරලා නිකුත් කරන ශබ්ද, එහෙම නැත්නම් බයිලේබියල් සවුන්ඩ්ස් ඇතුළත් වෙනවා. ඒ එක්කම ආ වගේ විවෘත ස්වරත් ඇතුළත් වෙනවා. ඒ නිසා මම, මාමා, මම්මා, අම්මා වගේ ශබ්ද ලෝකයේ ගොඩක් භාෂාවල් වලින් අම්මට කියන නම බවට පත් වෙලා තියෙනවා. මේක එකම භාෂා පවුලකින් පැවතාපු දෙයක් නෙවෙයි. ලෝකයේ විවිධ තැන්වල වෙන වෙනම හැදිච්ච සමානකමක්. ඉතින් මං කලින් කිව්වනේ අපි මුලින්ම පාවිච්චි කරන වචනවල, ඒ කියන්නේ බහ තෝරනකොට අපි පාවිච්චි කරන්න පටන් ගන්න වචනවල අම්මා කියන වචනය අනිවාර්යයෙන්ම තියෙනවා කියලා. ඔයාලට හිතෙනවද ඇයි අපි අම්මට කතා කරන්න, බිලිඳෙක් හැටියට අම්මට කතා කරන්නම අපි වචනයක් හදාගන්නේ, හොයාගන්නේ කියලා? ඒක වෙන ඕනම කෙනෙක් හෝ නමක් වචනයක් වෙන්න පුළුවන්. ඔයාලට තේරෙනවා ඇති, බිලිඳෙකුට වඩාත්ම අවශ්‍ය වෙන දෙයක් තමයි උණුසුම. බඩගිනි වුණාම කිරි ටික, තනි වුණාම අවධානය. ඉතින් කාගෙන්ද බිරිඳෙකුට මේ දේවල් හම්බ වෙන්නේ? උණුසුම, බඩගිනි වුණාම හම්බෙන කිරි ටික, අවධානය, ළඟට අරගෙන හුරතල් කරන එක, මේ හැමදේම කරන්නේ අම්මා. ඒ නිසා අම්මා ළඟට ගෙන්න ගන්න බිලිඳෙකුට ඕනකම තියෙනවා. ඒ සඳහා මොනෝහරි ශබ්දයක් නිකුත් කරන්න බිලිඳා උත්සාහ කරනවා. භාෂාව හොඳින් ඉගෙන ගන්න කලින් ඔවුන්ට පහසුවෙන් උච්චාරණය කරන්න පුළුවන් ශබ්ද එකතු කරලා අම්මව කැඳවන්න වචනයක් ඔවුන් හදාගන්න නිසා තමයි මේ අම්මා කියන වචනය හෝ එහෙම නැත්නම් අම්මට සමාන, අම්මා කියන වචනයට සමාන වෙනත් ශබ්දයක්, වචනයක්, හඬක් ඔවුන් මුලින්ම භාවිත කරන්න, මුලින්ම උච්චාරණය කරන්න හුරු වෙලා තියෙන්නේ. ඉතින් බහ තෝරන්න පටන් ගන්න බිලිඳෙකුගේ මුල්ම වචන අතරට අම්මා කියන වචනේ ඇතුළත් වෙන්නේ ඇයි කියලා දැන් ඔයාලට තේරෙනවා ඇති. ඒ වචනය හුදෙක් නමක් විතරක්ම නෙවෙයි. ආරක්ෂාව ආදරේ උණුසුම සහ ජීවිතය ලබා දෙන කෙනාට බිලිඳෙක් කරන පළමු ආමන්ත්‍රණය තමයි අම්මා කියලා කියන්නේ. ඉතින් අද විශේෂාංගයෙන් ඔබට ගෙන ආවේ අම්මා පිළිබඳව විස්තරයක්. මේ වගේ තවත් සුන්දර වචනයක් ආදරණීය වචනයක් පිළිබඳව කතා කරන්න ආයෙත් හමුවෙමු පුංචි අපේ රේඩියෝ තුලින්. ඉතින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් සුබ සතියක් ආයුබෝවන්.
0: බොහොම ස්තුතියි කුමාර මාමට. මම සංසාලි සල්පදෝරු. අපේ සිංහල පන්තියෙන් පසු අපි දැන් ඔබට ගෙන එන්නේ ගීතය නන්දා මාලනී නන්දගේ සිංදු හෝදිය ගීතයෙන් ලැබගත් එකක්. බලන්න අද අපි ඉගෙන ගන්නේ මොන අකුරද කියලා.
2: දැන් ඔන්න අපි ආයන්න ආයන්න ඇයන්න ඈයන්න කියන අකුරු හතර වෙනම සින්දුවකින් ඉගෙන ගන්නවා. කියන්න බලන්න.
3: ආයන්න ආයන්න ඈයන්න ඈයන්න.
2: හොඳයි.

0: අපි දැන් ඔබට අපේ කණ්ඩායමේ අලුත්ම සාමාජිකයින් දෙදෙනෙක් හඳුන්වා දෙනවා. බලන්න මේ කවුද කියලා.
1: ආයුබෝවන්. මගේ නම සත්මි කමුවාවල. මට වයස අවුරුදු 11යි. මම ඉපදුනේ ඕස්ට්‍රේලියාවේ. මගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා. මට අක්ක කෙනෙකුයි නංග කෙනෙකුයි ඉන්නවා. මගේ ඉස්කෝලේ මේසූ ස්ටේට් ස්කූල්. මම 6 වසරේක ගන්නේ. මම අපේ පන්තියේ පන්ති නායිකාව. මම ඉස්කෝලේ ගායන, නාට්‍ය, වාදික සහ ක්‍රීඩා කණ්ඩායම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. මගේ ආසම පාට නිල් පාටයි දම් පාටයි. මම උයන්න ආසයි. මගේ ආසම කෑම කිරිබතුයි ආස්මි. මම යන්න කැමතිම තැන ලංකාව. මම ආසයි සිංහල කතා කරන්න. බොහොම ස්තුතියි.
2: ආයුබෝවන්. මගේ නම නැසැඳි ලිහන්සා දිසානායක. මගේ වයස අවුරුදු 10යි. මගේ පවුලේ අම්මයි අප්පච්චි නංගි ඉන්නවා. මම ඉගෙන ගන්නේ කෙල්වින් රූ ස්ටේට් කොලෙජ් එකේ 5 වසර. මගේ ආසම විෂය ගණිතය. පාසලට අමතරව මම බැලේ නැටුම් ඉගෙන ගන්නවා. මගේ විනෝදාංශය යාළුවෝ එක්ක සෙල්ලම් කිරීම. මගේ ආසම ක්‍රීඩාව වොලිබෝල්. මගේ ආසම රට ශ්‍රී ලංකාව. මගේ අත්තම්මලා අත්තලා ඇතුළු නෑදෑයෝ බලන්න ශ්‍රී ලංකාවට යන්න මම හරි ආසයි. ස්තුතියි.

0: Then Brisbane Lama Puat. Mama Kehan Vijaykon.
1: Mama Sansali Salpadoru. Mulima Deshiya Puat. Brisbane Festival, Ehemanatam Brisfest, September Maste Purama Pavatunawa. Nagariya Pura Vivida Prasanga Sandashana Sahavino Datmaka Vadasahatan Rasakme Venuven Sanvidane Karatianawa. Mehi Pradaname Angiakwu, Riverfy, Guinea Kari Sandashane, Pasugida, Brisbane Gagata Ihala, Ahasa Varnavat Karamin, Ita Alankara Lesa Pavatuna. Eva Game, Rajkiya Australian Guan Hamadave, Vishesh Guan Sandashane Kut Dakagan Lebuna. Dawantal Globemaster Guan Yanes, Super Hornet Praharka, Yana Me Sandaha Ekuna. Vasanta Kale, Arabimat Samaga Brisbane Nagaret, Tara Unusum Kale Gunayak. Vasanta Kale, Arabimat Samaga Brisbane Nagare Un Ushnatvaya Celsius Anksha Tis Hatarak Dakwa Ihalagi Atra Eya Dedas Visi Dedas Dahaname Vasaren Pasu Brisbane Nagarayan September Masayaka Vattavu Vadima Ushnatvayai Mevara Vasanta Kale Ha Gimihana Kale Vena Aurudu Valata Vada Unusum Manu Eti Bavata Kalaguna Vidya Departamentua Anavaki Palakara Tienawa Ehetua Vashen Un Dakwane El Nino Balapamai Iting Unusum Kaleguna Eka Hundin Waturabona Hiru Avarana Andum Toppi Vagema Sunscreen Bavita Karana Eva game Eli in the cot unusum araksha venat amataka karanipa.
0: Then vides puat. India we novadili nur satkara katwin pavatwin a dahatavan bricks rajanayaka. Samaluta sandaha seal katayutu sudanum vemin pavatinawa. September dolaha sahadatuna yana dinaveladi. Pavatina may samaluta Rusianu janadapati Vladimir Putin. Sachina Janadhipati Xi Jinping, Atula Loka Nayakin Sahabagi, Vimata Niamatai. Mevra Samalue Pradana Aramuna, Americana Dollare Mata Yapima Adukara, Samajika Ratavela Deshia Mutal Bhaviti and Velandama Diunakiri Mai. Then Api Philippinia Desert Yomuemu. Philippinia Korondupata Asane, the Magin Ekasia Tisata Denek Ragat. Magi Pravahana Naukava Kadisian Ginibat Vimen Vishala Anuturak V Etha Naukava Godavimita Asana Vemin Tibiadi Sidu Piperimak Nisame Gini Hatagina Etibawa Vartave.
1: Then Krida Puat Brisbane Lions Kandayame Rasaki and the Medavasola Harima Udyogimat Kaleak Makodame AFL Avasan Wataye Tanaka Pavatpena Kaleai Sydney Swans Kandayame Samaga Pavati Tarangayan Asiru Parajayak Lebuat EA semi final Watayan Adelaide Cross Parada Own Labu Jayat Samaga Lions Rasikayanta Tawamat Tamange Kandayama Venuen Jaygo Shakarana Avastava Tianama Eva Game Labanavasare Australia by Pavatwimata Niamita Tawat Vishal Kridavak Ulalak Genat Apita Ahana Labinawa Etamai, the Daswisi Hatha, pretty me rugby loca Kusalana air. Mema Tarangavali, Valia, Labana Vasare, October City, November Dakwa, Australia, Vipavatwana Atara, Brisbane Nagareat, Ehi Pradana Sankarayak Nagareak. Rugby loca Kusalana Taranga Tahayak, Brisbane Nagare, Pavat Vimata Niamitai. Iting rugby creep davata, Kemithi Hamotama, the Daswisi Hatha Vasare. Balaporutu in a good act, they were Tianama.
0: Then Vidya Puat Lopura Baradukaraganima Sandaha Bavita Karana Janapria Ausha the Agmena Ozempic Aduma Rogin Ges Swasna Pastusa Daruna Rogi Tatvian Siata Hataliakin Pamana Adukarana Bava Vaidya Pareshanayakin Heliviti Bay Polavata Patita Vena Vahibindu Vela Ita Kuda Vidyut Aropanak Pavatina Bava Baudika Vidyaknan Hoyagana Atha මේ වැහිවිඳ වාහන හෝ ගොඩනැගිලි මත පතිත වන විට සූක්ෂම විදුලි කැටීමක් නොහොත් මයික්‍රෝ ලයිට්නින් සිදුවීම නිසා කාලයත් සමග බාහිර තීන්ත ආලේපන දිරාපත් වීමට ප්‍රධාන හේතුව මේ බව සොයාගෙන තිබේ.
1: දැන් කාල සහ විනෝදාස්වද පුවත් සෙප්තැම්බර් පාසල් නිවාඩු ළඟ ළඟම එනවා. ඒ කියන්නේ පාසල් වැඩවලින් පොඩි විවේයක් අරගෙන විනෝද වෙන්නත් අවස්ථාවක්. ඔයාලා ඩිස්නි සහ පික්සා රසිකයෙක් නම් මෙන්න හොඳ ආරංචියක්. Toy Story 5 සෙප්තැම්බර් 23 වැනිදා ඩිස්නි ප්ලස් වෙත එනවා. ඒ කියන්නේ හරියටම පාසල් නිවාඩු මැදදී. වුඩි, බස් සහ එයාලගේ යාළුවෝ තවත් අලුත් වික්‍රමන්විත ගමනක් එක්ක නවතත් අපි හමුවට එනවා. ඒ වගේම සිනමාශාලාවදී මිනියන්ස් ඇන් මොන්ස්ටර්ස් බලන්නත් පුළුවන්. මොවාන චිත්‍රපටයත් නවතත් පුළුල් තිරයට ඇවිත් තියෙනවා. සුපර් හීරෝ චිත්‍රපටවලට කැමති අයට මේ දවස්වල තේරීම කොරක් තියෙනවා. සුපර්ගර්ල් අලුතින්ම ඇවිත් තියෙනවා. ඒ වගේම මාර්වල් රසිකයන්ට අලුත් ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ චිත්‍රපටයක් තියෙනවා. මාරියෝ සහ නින්ටෙන්ඩෝ රසිකයන්ට ද සුපර් මාරියෝ ගැලක්සි මූවි තවත් විනෝද ජංක තේරීමක්. ඒ වගේම නිවාඩු කාලේ කියන්නේ ටික වෙලාවට ෆෝන්, ටැබ්ලට් සහ කම්පියුටර් එක පැත්තකින් තියලා එළියට ගිහින් සෙල්ලම් කරන්න, ක්‍රීඩාවක් කරන්න, හොඳ පොතක් කියවන්න සාමේ සුන්දර වසන්ත කාලයේ රස විඳින්නත් හොඳ අවස්ථාවක්.

0: පොත්පත් කියන්නේ අපිට ඉන්න ඉතාම හොඳ මිතුරන්. ගිවර වැඩසටහනෙන් අපි හඳුන්වා දුන් තවත් අලුත් අංගයක් තමයි පුස්තකාලයෙන් පොතක්. දැන් නෙතායා එයා කියවූ රසවත් පොතක් ගැන එයාට සිතුණු දේවල් කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. නෙතායා, ඔබට දැන් අවස්ථාව.
1: අයිබෝන් ඔබ සමට. අපි අද මේ එකතු වී සිටින්නේ 4EB ගුවන් විදුලි සේවයේ පුංචි අපේ රේඩියෝව සමග. මගේ නම නෙතායා ගම්ලක්ෂිගේ දන්. අද මම ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම ඉතාමත් කැමති පොතක් ගැනයි. ඒ තමයි රික් රියෝරින් විසින් රචනා කළ පර්සි ජැක්සන් ද ලයිට්නින් තීෆ් කියන පොත. මම මේ පොත තෝරගත්තේ මේක සාමාන්‍ය ඇඩ්වෙන්චර් ස්ටෝරි එකක් විතරක් නෙවෙයි. ග්‍රීක් මිතොලොජි, ෆ්‍රෙන්ඩ්ෂිප්, කරේජ් සහ තමන් ගැන විශ්වාස කිරීම වගේ දේවල් එකට එකතු කරලා තියෙන ඉතාමත් රසවත් කතාවක් නිසායි. මම මුලින්ම මේ පොත ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි පර්සි ජැක්සන්. පර්සි කියන්නේ අවුරුදු 12ක පිරිමි ළමයෙක්. ඔහුට පාසලේදීත් එදිනෙදා ජීවිතයේදීත් විවිධ ගැටලු තියෙනවා. ඔහු තමන් අනිත් ළමයින්ට වඩා වෙනස් කියලා මුලින් තේරුම් ගන්නේ නැහැ. නමුත් ටිකෙන් ටික පර්සි දැනගන්නවා තමන් සාමාන්‍ය ළමයෙක් නොවන බව. ඔහුගේ පියා ග්‍රීක් ගොඩ් කෙනෙක්. එනිසා පර්සි කියන්නේ ඩෙමිගොඩ්, එහෙම නැත්නම් අර්ධ දෙවියෙක්. ඒක දැනගත්තට පස්සේ පර්සිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඔහු කැම්ප් හාෆ් බ්ලඩ් කියන විශේෂ ස්ථානයකට යනවා. එතනදී ඔහු වගේම ග්‍රීක් ගොඩ්ස් ලගේ දරුවන් වන තවත් ළමයින් හමු වෙනවා. පර්සිට එතනදී ඔහුගේ හොඳම යාළුවෝ දෙදෙනෙක් හමු වෙනවා. ඒ තමයි ඇනබල් චේස් සහ ග්‍රොවර් අන්ඩර්වුඩ්. ඇනබෙත් කියන්නේ ඉතාමත් බුද්ධිමත්, නිර්භීත සහ තමන්ගේ අදහස් ගැන විශ්වාස කරන කෙනෙක්. ග්‍රොවර් නම් පර්සිගේ විශ්වාසවන්ත යාළුවෙක්. ඔහුගේ චරිතය මේ කතාවට විනෝදජනක අවස්ථාවන් එකතු කරනවා. කතාවේ ප්‍රධාන ගැටලුව ආරම්භ වෙන්නේ සූස් දෙවියන්ගේ බලවත් ලයිට්නින් බෝල්ට් එක නැතිවීමත් සමගයි. ඒක සොරකම් කරලා තියෙන්නේ කාව කියලා සොයා ගන්න පර්සි, ඇනබෙත් සහ ග්‍රොවර්ට දුර ගමනක් යන්න සිදු වෙනවා. මේ ගමන අතරතුර ඔවුන්ට විවිධ මොන්ස්ටර්ස්ලා මුණ ගැහෙනවා. ඒ වගේම ග්‍රීක් මිතොලොජි වල අපි අහලා තියෙන විවිධ දෙවියන්ට සහ ක්‍රීචර්ස් ගැන දැනගන්න ලැබෙනවා. මම මේ පොතේ විශේෂයෙන්ම කැමති දෙයක් තමයි ග්‍රීක් මිතොලොජි එක නවීන ලෝකයක් එක්ක සම්බන්ධ කරලා තියෙන ආකාරය. උදාහරණයක් විදියට අපි සාමාන්‍යයෙන් ග්‍රීක් ගොඩ්ස්ලා ගැන අහන්නේ ඉතිහාසය හෝ මිතොලොජි පාඩම් වලින්. නමුත් මේ පොතේ ඒ චරිත මොඩර්න් වර්ල්ඩ් එක තුළ ජීවත් වෙනවා වගේ අපිට දැනෙනවා. ඒ නිසා මිතොලොජි ගැන වැඩියෙන් දැනගන්න නොසිටියත් මේ කතාව කියවන්න ලේසි. මම හිතන්නේ මේ පොතේ තියෙන වැදගත්ම පණිවිඩයක් තමයි ඔබ වෙනස් කියලා හිතන දේ ඔබේ ශක්තියක් වෙන්න පුළුවන් කියන අදහස. පර්සි මුලදී තමන්ගේ හැකියාවන් ගැන හෝ තමන් වෙනස් වීම ගැන හොඳින් තේරුම් ගන්නේ නැහැ. නමුත් ඔහුගේ ගමනක් දැක්ක ඔහු තමන් කවුද කියලා හඳුනා ගන්නවා. ඒක අපේ ජීවිතයටත් ගොඩක් වැදගත් දෙයක් කියලා මට හිතෙනවා. අපි හැමෝටම අනිත් අයගෙන් වෙනස් කියලා හිතන දේවල් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒවා අපේ දුර්වලකම් කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් නිවැරදි විදියට ඒවා භාවිතා කළොත් ඒ දේවල්ම අපේ ශක්තියක් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ, ද ලයිට්නින් තීෆ් කියන්නේ ග්‍රීක් මිතොලොජි ගැන කියන පොතක් විතරක්ම නෙවෙයි. මේක තමන් කවුද කියලා හඳුනා ගැනීම, තමන් ගැන විශ්වාස කිරීම, යාළුවන්ගේ වටිනාකම සහ අභියෝග වලට බය නොවී මුහුණ දීම ගැන කියන ලස්සන කතාවක්. මට මේ පොත කියවද්දී දැනෙන්නේ අපිට ජීවිතයේ මුණ ගැහෙන අභියෝග කොච්චර ලොකු වුණත් අපි ගැන විශ්වාස කරලා හොඳ යාළුවන් එක්ක එකතු වෙලා ඒවට මුහුණ දුන්නොත් අපිට ගොඩක් දේවල් ජය ගන්න පුළුවන්. ඉතින් ඔබත් ඇඩ්වෙන්චර් එකකට සූදානම් නම් පර්සි ජැක්සන් ද ලයිට්නින් තීෆ් කියවලා බලන්න. මගේ අදහස් ඔබ සමග බෙදා ගන්න අවස්ථාව ලබා දුන්නට 4EB කොන් විදුලි සේවයට බොහොම ස්තුතියි. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි. මම නතාය ගම්ලක්ෂිගේ දොන්.
2: ඔබට ස්තුතියි නතාය.
3: 4EB FM, the voice of many languages, the multicultural message in Southeast Queensland.

0: අපේ මේළංග විශේෂංගය පුංචි සංචාරකය. අද අපේ පුංචි සංචාරකය තමයි සෙහස්නා හේවා බටගොඩ.
1: ආයුබෝවන්, මගේ නම සෙහස්නා හේවා බටගොඩ. අපේ තුන්වන වාරේ පාසල් නිවාඩු කාලය ළඟ ළඟම එන නිසා අද මට හිතුණා පාසල් නිවාඩු කාලෙක මම මගේ නිවාඩුවක් ගත කරපු හැටි අපේ 4EB යාළුවන් සමග බෙදා ගන්න. ඔස්ට්‍රේලියාව කියන්නේ දූපතක් නිසා රස්න කාලේ ලංවෙනකොට අපි කවුරුත් ආසයි පීනන්න යන්න වතුර සමග සෙල්ලම් කරන්න. ඉතින් අපේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අපිට ළඟින්ම තියෙන ගෝල්ඩ් කෝස්ට් නගරය කියන්නේ ලස්සන මුහුදු වෙරළවල් ගොඩක් තියෙන, තීම් පාක් කිහිපයක් තියෙන, සංචාරකයෝ ගොඩක් යන එන නගරයක්. ඉතින් මේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ තියෙන තීම් පාක් එකට ගිය ගමනක් ගැනයි මම අද ඔයාලා එක්ක බෙදාගන්න හේතුවේ. ඩ්‍රීම් වර්ල්ඩ්, වයිට් වෝටර් වර්ල්ඩ් කියන්නේ ඒ ස්ථාන. උදෙන්ම මමයි මගේ නංගිලා දෙන්නයි අයියායි සමග අපේ කාර් එකේ වයිට් වෝටර් වර්ල්ඩ් කියන ස්ථානයට තමයි මුලින් ගියේ. එහෙදී අපි ජල ක්‍රීඩා ගොඩක් කරා. අපි පයිප්ලයින් ප්ලන්ජ්, රිප් සහ කේවෝ වේව්ස් වගේ දේවල් වල සෙල්ලම් කරා. තවල් වෙනකම්ම වතුර සෙල්ලම් කරපු අපි ඊට පස්සේ ඩ්‍රීම් වර්ල්ඩ් එකට ගියා. එහිදී මම ජයින්ට් ඩ්‍රොප්, ගෝල්ඩ් කෝස්ටර්, ජංගල් රෂ් සහ ටේල් ස්පින් වගේ රයිඩ් වලට සහභාගී වුණා. මගේ ආසම රයිඩ් එක වුණේ ජයින්ට් ඩ්‍රොප් එක. ඒක ගොඩක් උඩට, ඒ කියන්නේ මීටර් 119ක් වගේ උඩකට හිමින් හිමින් ගෙනිල්ලා එක පාරටම බිමට අත්තරිනවා. හරිම බය හිතෙන වැඩක්. ඉතින් මේ පාසල් නිවාඩු කාලේ ඔයාලත් මේ වගේ තීම් පාක් මුහුදු වෙරළවලට එහෙම ගිහින් විනෝද වෙයි කියලා හිතනවා. ආයෙත් දවසක හමු වෙන තුරු ඔබ සමට සුබ දවසක්. ස්තුතියි.

0: ඔව් ඉතින් දයාබර අසන්නනි ඒ සමගින් අපි අපේ වැඩසටහනේ අවසානයටත් ඇවිත් අද වැඩසටහන ගැන ඔබගේ අදහස් හා ප්‍රතිචාර අපි දැනගන්න කැමැති ඔබට පුළුවන් 4EB ශ්‍රී ලාංකික කණ්ඩායමේ Facebook පිටුවට ඔබගේ අදහස එකතු කරන්න
1: ඔව් නේතාරා වැඩසටහන ඉවර කරන්න කලින් ඊට විශේෂ මතක් කිරීමක් අපේ අසන්නන්ට කරන්න තියෙනවා ඒ තමයි ලබන ඉරිදා පවත්වන සරලාංග ප්‍රසංගය ගැන.
0: ඕවනල් අද පුංචි අපේ රේඩියෝවට සම්බන්ධ වූ හැමෝම සරලාංග වේදිකාවේදී ඔබට නර්තන හා ගායනා ඉදිරිපත් කිරීමට සූදානමින් ඉන්නවා. නොවැරදිම එන්න.
1: අද වැඩසටහන අපි සජීවී ගීත ගායනයකින් අවසන් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ගීත ගායනයට සහභාගි වෙන්නේ සංසාලි සහස්නා නැසන්දි සහ සෙතුනි.
0: ඉතින් අපි ඒ ගීතයත් සමගින් ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සමට සුබ දවසක්.
1: ආයුබෝවන්.